0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ 92.3 FM.
2: මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවය. FM 92.3.
3: ආයුබෝවන් වාසනාවන්. 3ZZZ ගුවන්විදුලියේ සිංහල අංශයේ මෙවන සනතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

ගීත රචකා දයාද අල්විස් අතින් ලියවුණු මෙම ගීතය සංගීතවත් කළේ සංගීතඥ ස්ටැන්ලි පීරිස්. ගීතය ගායනා කරන්නේ රෝහණ බෝගොඩයන් විසින්.

රුසියානු ජාතික අරුන් ලන්ත්‍රා විසින් ගායනා කරනු ලබන මෙලායන්විත ගීතය සංගීතවත් කළේ ආර් මුත්තුසාමි මාස්ටර් විසින්. ගීතයේ පදවැල් ප්‍රවීණ ගීත රචක ධර්මසිරි ගමගේයන් විසින්.

ප්‍රවීණ පදරචක කරුණාරත්න අබේසේකරයන් අතින් නිම වූ මේ පදවලට සංගීතවේදී පීර්ලේ සෝම්පාලයන් විසින් හින්දි ගීතන් ආශ්‍රයෙන් සංගීතය නිර්මාණය කළා. ගීතය ගායනා කළේ කලසූරි මොහිදීන් බෙකුරින් විසින්.

තමාගේ දෙන්නෙතින් ලෝකේ දැකල නැතත් සිය හඬ පෞරුෂයෙන් ලෝකේ දිනාගත් ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා විසින් ප්‍රවීණ ගායකයා විසින් අප බිමේ පුද සුන්දරත්වය මනසින් දුටු අරුවීමේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ සංගීතයෙන් ඔපරට මේ අනගි පද්දවලද කී තනුවද ගායකයා සතුමා

ඉතින් දෑබර අසන්නනි, මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරු තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රිය ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු 27 දෙනෙකුට මරු කැඳ වූ මීගමුව සිරගේ ගැටුම ගැන CID හා මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භයි. නිධාරින් 7 දෙනෙකු ඇතුළු 27 දෙනෙකුට මරු කැඳ වූ මීගමුව බන්ධනාගාරයේ පෙරේදා සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය හා මානව හිමිකම් කොමිසම් සභාව විසින් දැන් පරීක්ෂණ සිදු කරගෙන යනවා. මෙම ගැටුමේදී තුවාල ලැබූ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් 100කට ආසන්න පිරිසක් මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය අතර ගැටුමක් බවත්, මෙම සිද්ධිය ගැන ඇමතිවරයා වශයෙන් තමා බාරා ගන්නා බවත් අධිකරණ ඇමති හර්සන නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙම සිද්ධිය ගැන පෝදම් විමර්ශනයක් සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිවිධකල කොමිටියක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කොට තිබෙනවා. එහි සෙසු සාමාජියන්නේ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝණා, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නීතිඥ මිලින්ද ගුණතිලක යන මහත්තුරු. බන්ධනාගාරයේ මෙම ගැටුම ඇති කිරීමට මැදිහත් වූ බව කියන රැඳවියන් 734ක් පෙරේදා වන විට වෙනත් බන්ධනාගාරවල මාරුකර යවා තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ගැටුමට මුල් වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර් නැමැති රැඳවියා බූස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවද වාර්තා වෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයේ ඉල්ලීම පරිදි පෙරේදා පාර්ලිමේන්තුවේදී පැය 3ක විවාදයක් පැවැත්තුණා. මෙම විවාදයේදී විපක්ෂය අධිකරණ ඇමතිවරයා ඉල්ලා අසුවිය යුතු බව ප්‍රකාශ කළ අතර මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද කියා සිටියා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවූ රැණවියකු එහිදී කෙරුණු පහර දීමකින් මියගිය බව සිරකරුවන්ගේ අයිතීන් සුරකීමේ සංවිධානය චෝදනා කරනවා. නාමල්ගේ නායකත්වයෙන් යුත් නව රැල්ල නමින් නව දේශපාලන ව්‍යාපාරයක් විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් ඊළඟ රැල්ල ටීම් නෙක්ස්ට් වේව් නමින් නව දේශපාලන සංවිධානයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරවද සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් එක් කිරීමේ මෙම නව සංවිධානය පසුගිය අඟහරුවාදා පිහිටුවාගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක හා චානක මාදුගොඩ යන මහත්තුරුන්ගේ සහභාගිත්වයෙන් බවද වාර්තා වෙනවා. වර්තමාන ආණ්ඩුවට පවතින අති විශාල බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ කිසිම නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම හා පුජ්‍යලියන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැගීම මෙම නව දේශපාලන වේදිකාවේ අරමුණ බව ඩී.වී. චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් විවිධ විපක්ෂ කණ්ඩායම්, ස්වාධීන කණ්ඩායම්වල එකම වහලක් යටට කැඳවීම මෙම ව්‍යාපාරයේ අපේක්ෂා බවද ඒ මහතා සඳහන් කළා. නාමල්ගෙන් සජිත් ලියුමක්. ශ්‍රේෂ්ඨ අධිකරණීය විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙනියන වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන සීලම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් හදිසි රැස්වීමක් ඇනුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබෙනවා. ජූලි 7 වෙනිදා දාතමින් යව ඇති මෙම ලිපිය වගින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ කිසිදු පිළිගත හැකි හෝ සාධාරණ හේතුවකින් තොරව ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දික් කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවයි. මෙම මගින් නීතිය ආධිපත්‍යයට දැඩි හානියක් සිදුවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියටද එය අහිතකර ලෙස බලපානු ඇතැයිද ඔහු අනතුරු අඟවනවා. එම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ අනිකුත් ප්‍රධාන පක්ෂවල නායකින්ගේ සහභාගිත්වයෙන් පුළුල් සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගත මර්ධනයට නව එන්නක් ගෙන්වීමට යයි. ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන දිනකට දහසකට අධික සංඛ්‍යාවකින් ඉහළමින් පවතින අතර ඩෙංගු මරණ සංඛ්‍යාවද ඊයේ වන විට 40 ඉක්මවා තිබුණා. ඒ වන විට වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන්ගේ ගණන 63,000ක්. සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය හා හමුදාවද සමග මේ දිනවල සෑම ප්‍රදේශයකම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා ඩෙංගු කීටයෙන් විනාශ කිරීමට පියවර ගනිමින් සිටිනවා.
මේ අතර දෙංගු මර්ධන පාලනය සඳහා ලෝකයේ භාවිතා වන ඉතා සාර්ථක හා නවීන ක්‍රමවේද වන එන්නත්තා ඕල් වැකිය ක්‍රමවේදය භාවිතාර ගැනීමට සඳහා රජය කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයසිස මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තරය අනුමත කොට ඇති ලෝකයේ රටවල් 42ක් පමණ මේ වන විට සිදු කරන එන්නත් ක්‍රමය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සඳහා සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළා. මේ අතර රට පුරා තදින් පැතිර යමින් පවතින ඩෙංගු අසංගතය තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළා. මේ වන විට කොළඹ ජාතික රෝහලේ IDH රෝහල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් රැසක ඩෙංගු රෝගීන් ධාරිතාව ඉක්මවා ඇතැයි ඔහු සඳහන් කළා. රෝහල් ගතවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සලකා බලා නේවාසික රෝගී ප්‍රතිකාර වෙනුවෙන් වෙනම වාට්ටු වෙන් කර ඇති බවද දැඩි ලෙස රෝගාතුරු රෝගීන් වෙනුවෙන් විශේෂ ඒකක වෙන් කරන බවද වෛද්‍ය කන්නංගල මහතා තවදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන තිබෙන නිවෙස්සා ඉඩම් මුල්ල පදිංචිකරුවන්ට දඩ ගැසීම වෙනුවට ඔවුන් කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ලංකාවේ තොරතුරු වෙතගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් එසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.

මේ ත්‍රිචබල්ස් එක් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3. කිසියම් පවුලක දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම වගේම දරුවන් දරුවන් අතර ඇති වෙන බැඳීමත් ඉතාමත් ශක්තිමත්. සහෝදර සහෝදරයන් ගොඩක් ඉන්න පවුලලයිට නම් මේ ඉතාමත් හොඳින් දැනෙනවා. විශේෂයෙන්ම ළමා කාලේ කෙලිදෙලින් ගත කරන විට ඔවුන්ට ඊතරම් පාළුවක් තනිකම දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් අතර දැඩි බැඳීමක් තිබෙනවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ සහෝදර ප්‍රේමය ගැන කියවෙන විවිධාකාරයේ ගීත කීපයක් ඔබ වෙත ගෙන එන්නයි. සහෝදර සහෝදරයන් ඉන්න පවුලක අක්කා කෙනෙකුට නම් තරමක බාර දුරකාරයක් පැවරෙනවා. සමහර විට අම්මගේ භූමිකාවේ ඇයට නිරත වන්නට සිදු වන අවස්ථා එළඹෙනවා. පවුලේ අගලිකම් පිරිමහ ගනිමින් අම්ම නැති අඩුව පුරවමින් තම සහෝදරයාගේ අධ්‍යාපන කටයුතුට උදව් වෙමින් තම ජීවිතය කැප කරන අක්කා කෙනෙක් ගැන මල්ලිට දැනෙන්නේ කොහොමද? එවන් මල්ලි කෙනෙකු ඉතාමත් හැඟින්බරව තම අක්කා ගැන කියවෙන ගීතයක් අප ඔබ වෙත ගෙනෙන්නයි මේ සූදානම. ලූෂන් මුලසිංහලයන්ගේ පද රචනයකට අනුව සංගීතවත්කට ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. ඉතින් අහලා බලන්න මොකද්ද මේ මල්ලි තම ආදරණීය අක්කා ගැන හිතන්නේ කියලා.

සහෝදර සහෝදරියන් පිරිසක් කියන පවුලලයිට නම් නිතර රණ්ඩු වෙන එක නැවත යාල් වෙලා හොඳින් සෙල්ලම් කරන එක සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ සහෝදර ප්‍රේමය හා එකිනෙක අතර ඇති දැඩි බැඳීම ඉතාමත් ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම අයියා හා නංගි අතර ඇති සහෝදර බැඳීම දෙදෙනාටම ගොඩාක් දැනෙනවා. නංගි අතින් අල්ලාගෙන ඇයට වැටෙන්නට නොදී ඉතාමත් ආරක්ෂාකාරීව ඇය බලාගන්න අයියලා නිතරම උත්සාහ කරනවා. ඒත් ඉතින් තම නැගිනිය වයසින් මුහුකුරා ගොස් වැටිවියට පත් වෙලා මේවා දිවියට යන විට අයියාගේ හිතට දැන් හැඟීම මොන වගේද? සමත් චන්ද්‍රනාථ විරසිංහගේ පද රචනයකට අනුව සංගීතවත් කොට ඇත්තේ සරත් දසනායක, ගායනි සුනිල් සිරිවර්ධන හා චන්ද්‍රිකා සිරිවර්ධන. අයියා හා නංගි අතර ඇතිවන මේ අපූර්ව ගීතමය සංවාදය කොතරම් රසවත්ද කියලා අහලා බලමු.

දෙයක්. එම බැඳීම කොතරම් දැඩිවත් ඔවුනට ජීවිත යථාර්ථයට මුහුණ දෙමින් ඉදිරියට යන්නට සිදුවෙනවා. ළමා කාලේ හැමදේම තියෙන්නේ නෑනේ. තම නැගිනේ විවාහ වී නිවසින් පිටව යන විට දැනෙන දුක අයියා කෙනෙක් කොහොමද දරාගන්නේ? ඉතින් අහලා බලන්න. කුඩා කල සිටම තමා සමග එකට හැදී වැඩුණු නංගි විවාහපත් වෙලා ගෙදරින් පිටව යන විට අයියා කෙනෙකුගේ හිතේ ඇතිවෙන දුක ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියලා. විශාරද සුනිල් ඉදිරිසිං ගායනා කර මෙම ගීතය පද රචනයේ ධර්මසිරි ගමගේ. සංගීතවත් කොට ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ.

ආචාර්ය රෝහණ බැද්දකී සූරීන් විසින් සිංහල සංගීතයට අපූර්ව ගීත රාශියක් දායාද කරලා තිබෙනවා. මෙහි පදමාලාව සංගීතය හා ගායනය ආචාර්ය රෝහණ බැද්දකී සූරීන්.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: ඊගෝ ෆර්නාන්ඩු ආස්ටර් ප්‍රතින් මේ පද රචනය 1954 නිර්මාණය වූ අලංකාර ස්ත්‍රිය චිත්‍රපටය සඳහා ලියවෙන ලද්දක්. හින්දි ගීතණුවක් ඇසුරෙන් ආර් මුස්සාමි සංගීතය විසින් ගීතය සංගීතවත් කළා. ගායනා කළේ ලසා වල්පුලහා, ජී.එස්.වී.රාණි පෙරේරා යන ගායිකාවන්.

ප්‍රවීණ ගායක බන්දුල විජේවීරයන් ඔහුගේ තරුණ කාලයේ ඇති වූ අත්දැකීමක් අනුව වෙන ගීතයේ හේමසිරි හල්පිට ගීත රචකයා විසින් රචනා කර තිබෙනවා. සංගීතවත් කරේ මහින්ද බණ්ඩාරයන්. මේ බන්දුල විජේවීරයි.

0: ඔබගෙන් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න කාමිනී නාරම්පණාව තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගෙන් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.